ඊලාටේමට සෑක්සැකුට් සයානයක් ටේලා තන්න මේයගිය ඔයිට එකන අර්්‍යයනින් තෙම කල්ලකට ීලාවක්කු වෙලා කවයිසව් ටීටේම කිවරයාව මාම ටේලා කනගුලි සමගේ යකා මඟත් තම සමාලින් සානුට් කල්ලකට ීලාවක්කු